0: තල ෆියන් නුකුරේගේ තිහා සලිකෝ කියන්නේ කියේ දෙවෙනේ අසල වර රීතිගේ දැන්
1: ලප්පා තිසල ෆිස් රෑවර කියාඩ
0: රෑවර දෝ
1: රෑවර
0: කියන්න දැන් කියන්න දෝ රෑවර කොනවර බකියමි ඕකේ රෑවර නේගේ

0: 코리아.
1: හමුණියව සිදුවාදම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොදම්ම.
2: ලවයකක් පහ ලවයි.

ලවෑගේ නමුන් දේහකොත් දැනේ මීහකු එහෙම මීහෙක්ගේ අඩු කඩුවාදන් නුවත හනුහුණුමන් මජුපුර කුරාකුරුන් නම්වෙස් මි ලවෑගේ මුලි මානබිනය පමණී එහුරස්තකුන් අරෑගැන අමිල්ල මීහාගේ අඩු උපුළුම්ගේ මච්ච මිලව වෛරවුමුගේ පාහතුකා ලවෑගේ අඩුගේ වැරියා නෝමි ස්ටොක්ගේ හුෂේලුන් වෙගෙන් දිය ලවෑගේ තෙරේගා ඒනගේ අඩ ගෙන්න බදල්තකයි හාසකුන් හයිනෝට්ත කියාලා ෆාවා පුරිහමකමකී මියසිකල් ලෝභ කුරා මීහුන් මිලවේ දෙවිහි සබවෙ අන සවභකී ලවෑගේ ලෙමුගේ බාරුගතකම් I won't be silenced. You can't keep me quiet. පද ලයින් තකකි හමේකන ෆිල්මුගේ වාහකයා ගුලේ ලයින් තකෙන් නුන් මේ අවිල්ල දිරුණුම්ගේ එකි කහලක හුරස්තකා කුඩින්මති දා කොම්ම මීහකක් වෙස මීහෙගේ හිතුගේ අඩුකම එහසාස් කුර වුණු බස්තකක මේ බස්ත වෙගෙන්දිය.

2008 විශ්වබකී ඉබ්බෙන් මජා අත්තාත හරකැත්ත ඒනාගේ මූුණු මතින් ෆෙන්න්න මජා කුලවරතකයි ලවයාගේ රිදමා එක් ගොතන් ගෙන්න්න හරකැත්තකි ලවය සමාල්කන් ලිබුන් කංකං ලවයාගේ වීඩියෝගා ෆෙනිගෙන්දා කූල කුජ්ජායා ඉබ්බෙන් මජා මිතාජ ගුළුමුන් එ උපෙදුුණු මන්දරතක්කි ආයිලාතක්ගේ මෙදුගේ මිලව හිටුවන් දිමා වෙස්සවබ මේ ෆාහකන් ඇස් ටික්ටොක් ෆද පලට්ෆෝම් තල්කා මිලව අලුම් ට්‍රෙන්ඩ්වාම් ෆැසී ඒ මජා සිෆයා හලු විබීට්ක සබබුන් දවානුම් මිලවේ ලිප්සිං කොෝ වීඩියෝ හදම් ෆැෂමුන් ආ ජීලක මිලව අලුන් තාරක් ෆෙගෙන් දියෙයි.

ginaku dinnam milawa dasvefawani school dauruga kamave youtube adi found tiktok fala wasiletuga ekuwerinna nuwata aila memberuna hasakun hada video thagga background music ekotuga emme ginan beenun kula ellave kimi labage message ki komme miheka vesemiheke gam miheka guluwa lewena message varagina mashhur youtuber unnas wan fannanum milawage kavarata hada fawesve ලවගේ රාග කුලෙන් ෆසේ හොමකේ මියුසික් දස් කුරා මී හුම් මෙඳුගා මී ලව වෛරල් වාන් දිමාවි එස් සබබු කවුන්ට් ඔන් මී මී ලවේ කී ඉන්සානුගේ මෙඳුගා ඔන්න ඉතුබාරයි එක කණකගේ හී තෙරිමු මම් මුහිම් මකන් හදාන් කොද්දේ මෙසේජ් ගේ ගොතුගා බේනු කුරේ වේ ලවේ මී ලව අඩු අහලමු කොම්මේ මී හෙ වෙසේ මී හෙ ගේ එම්ම ගෑන් ඉක්වෙරියා මතික් හදාන් වාන කන් යගින්

0: Viral Vibe. Viral Vibe.
1: නෝදිය කැම් මෙගල් සිවේම් මිගඩීගා කුරිය මෙගෙදනේ වයිරල් වයිබ් මේ හස්තාගේ ශෝයායකු මේ කුරියදනී අලුගන් සයික් මේ හස්තාගේ වයිරල් වයිබ් ගා ගෙනසෙමුම් මිදනී කුදි බොඩු එම්මෙන්ගේ කමුදාර ෆද වයිරල් ලවතකේ දෙන් ඔති මේ හස්තාගේ ශෝගේ එම්මෙ ෆහු ලව මූසමන් අන්න බදල් තග්ගේ වාහක දෙක්කියස් කුඩ කුදින්නා ගුලේ වාහක තකෙ වෙස් දෙක්කියස් ආරමෙන් එම්මගේ සිකුඩිය වරන් අවහන් අන්න එල්ලවේකි මයිකල් ජැක්සන්ගේ හීල් දි වර්ල්ඩ්.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM මග්‍රිබ් නමාද වගුත්
2: الله أكبر الله

0: මුණියවස් විදුවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: අබද ෆෙහි ලවතකායකු උම් මාසීග තිරිය
2: හිත්තකුන් ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකායකු
1: හඳාන්තවගේ තෙරිය දතුරු කොල්ලමක්.

0: සැරීති අබදුව සැරීති
1: දුවක්ව සානෙන් එදුක ජස් සරෝවා දානන්ත
2: ප්‍රොමිස්
3: එමිහුම් තා අබදු එකුගමුම බෞදුවි.

0: Koba.
1: Pone di bi che nuva. E utiare nete itakangua. Chicare con lì, ti dunghelli, ti immagino uno, chissà di punuga, e ricordo, ma ti vedo lo che nuro.
0: E ma questo è nettemo, questo?
1: E di è tanto la stessa, ma che impasta andando.
0: E ma, hasa con la mano, va?
1: Hasa con la, mi ha detto che cura con l'indo, se vuoi ha cura con l'indo. කොඩක් දින්දු කතා හුනියා අරිස්කෝරම් මේ ගේගතිවි ගෝලියා කොඩක් දින්දු බස් මම්මෑන් ගෙදු කතා හුනියා මම්මේ බලක් අරිස් බල බෝඩන් අර හ්ම් බලක් ඉස්සේ
0: ඕකේ
1: දැන් අහස කොල්ලානි එමෙලිය මෙන්න මම්මේ
0: ආහා ආහා එහෙම ලවජ හැදෙනි ඕකේ ගුල් වරහ ලවජ හැදෙනි ඉංගේ වරපොට ශුක්‍රියා මක් වෙලාන
1: ආ

0: DVFM නුවදි හේක මෙගහ
1: රාන්තකා බුලිපවි ටිකෑම රීත
2: ලවසා රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් DVFM ගේ මේ හැන්ඩ් ෆයිල් ලවත කොමස් පෙරිකෙ
2: දුන් ෆිල්ම් නෝ මේ කියේ
0: හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මේ ගාතුග
1: එම්මෙෆස්
2: මොනිෆෝයි ෆිලෝම්ගේ දායරා එම්මේ තාජා ಮಿವಗು ತೊಂಡಾಕಿಗ ಸ್ಟುಡಿಯೋಗ ಮೀನಿ ವೇತುದಿಯ ಹ್ಯಾಂಗ್ ಆಹಾರು ದಿವೆಹಿ ಫಿಲ್ಮಿ ಉದರಿ ಹೊಂ ಫಿಯೋಜ ಹಮುಂಗಣ್ಣ ಹುಣರ್ವೆರಿ ಆಕ್ಟರ್ ಅಹಮದ್ ಶಾರಿಫ್ ಶಾರಿಫ್ ಅಳ್ಗೊಂಡ ನಾಯಕಿಗ ಮಿವಗುತು ಬ್ಯಾವಿರಿ ವಾತಿ ವರಬಡ ಶುಕ್ರಿಯ
3: ಥ್ಯಾಂಕ್ ಯು
2: ಎಮ್ಮೆ ಪ್ರಥಮ ಸಮ ಲಂಹಾಗೆ ವಾಹಕತಕ್ಕೂ ಫಶಾಣಿ ಲಂಹಾಯ ಬೇಹೆಗುತು ವಾಹಕ ದಕ್ಕಾಲಾಣಿ ಮೀ ಪ್ರೊಜೆಕ್ಟ್ ಆ ಗುಳೆಂಗ್ ನಿಮ್ಮಿ ಸಬಬಕಿ ಕೊಬ್ಯಾ ಹೇ ಅದಿ ಮೀ ಫಿಲ್ಮ್ ಫೆಣಿಗೆಂದ ಮೀ ಅಮೀನ್ ಮೀ ಕೆರೆಕ್ಟರ್ ಬೇಹೆಗುತು ಕೀಕೆ ಬುಣಾಣಿ
3: මේ ෆිල්ම ඉන්වෙවුණනි අසු වරන් එහිකෑ ගොතකන් ඇයි එම පොරතම අයිශායා එක්කොන් අයිශායා වාහක දක්කාලම් වගෙන් හිල්මිසෝ බේනුම් වගෙන් හිල්මිසෝය මිට්කුරි දුහයක මිදිය අයිශායා එක්කො දැන් එතනුන් හිල්මිසෝයා බද්දල්ව වාගමිගකුර අබද සඩුවෙන් හිල්මීගේ පවාහක අඩු අබදසිවැනි දො කුරීගවර මොළු ඩයිරෙක්ටර එකේදෙන් අලන් හිල්මිසෝයා ඒරුමි දිමාවි දිමාවගෙන් හිල්මිසෝව ශාරිෆකි කාවුකමා කොන්කොන් මසක්කතෙක් කුරා මීහෙක්කමා ඒ දුහු මීන් ගුණි දෙන් ඒක ෆහුන් ඒ දුවහු අයිතින් ඒ රේකන්න හිල්මිසෝ ගුලාහ බොනි තිමන්න බේනුමේ මීග මීන්න කෙරෙක්ටර් එක ශාරිෆ් ලාන් එහෙදෙන් ඒගොත්තුන් අස ශාරිෆස් වරබඩ බේනුම් වී කුරීගේ ඩයි එහා මශ්ෂූර් ඩයිරෙක්ටර් කායකො මසකතෙ කොල්ලං දෙන් ඒගොතුග මතින් ඒ ෆුර්සත් ලිබුණීම ශාරිෆ් ආයික බුණියේ
2: පුරතම බද්දල්වුන් අයිශායකිගේ ඒ හම ෆිල්ම්ගේ වාහක මෙබුණි ශාරිෆා දක්කංක බද්දවේ බද්දලු මෙන්නු
3: ඒ අයිශායා බද්දල් කුරි කුරුමේ ඒගේ තෙරෙන් ශාරිෆා හිල්මි සයමි දිමාවි
2: එහෙම වි මහම අර ලකී කොන් දිය කමෙන් මිත අමීන් ගේ බෑ ෆිල්ම් ක කුලෙ ෆමි වනි මි රෝලා බෙහෙ ගොතුන් කී කේ බොනානි
3: අමීන් ගේ කැරෙක්ටර් එකේ ලම්හා ගේ වර ගෑ රට්ටෙස ලම්හා ගේ හුරිහා සිචුවේෂන් එක ලම්හා එකේ ඇඩ්වයිස් දිනමු ග එම්ම කැරී ග හුන්න වර ක්ලෝස් ෆ්‍රෙන්ඩ් එක අමීන් නකි දැන් මි කැරෙක්ටර් අස්ල කුළුමු ග අබදස් මොන හුරිහා ඉන්ටර්විව් එකක ග වරන් උඳගුලේ මඩු මෑතිරි කොන් එක මඩුන් හුන්න කැරෙක්ටර්ස් ද පුල් ඔෆ් කරන් එහෙම මි කැරෙක්ටර් කේස ගොතුග මතින් හම ෆෙෂීරු හම වර බොඩන් උඳගුවි දෙකමකු වෙ සා ෂූටින් ෆරෑගෙන් මෙදින් හතන තියර වර බොඩ කැරෙක්ටර් ව දෙවි එහෙම මඩු මෑතිරි කොන් හුන්නන් හම තංකොළ ෆසේ ෆොරි එහෙම මෙබුණි ටින්ග හම වරන් උඳගු මඩුන් හුන්නන් එක මඩු මෑතිරි ඩයිලොග් තද්දී එකොත එක්ටු කුරන් එකමකු වෙ සමා අමීන් කැරෙක්ටර් හිල්මිස බේනුම් වේ වරන් හම ශාරිෆ පුල් ඔෆ් කරවුණේම
2: ವರ ವರುಗದ ಮೀ ರುಳಿಗದ ಬ್ಯಾತ ಕುಳುಮುಗ ಮಶೂರಿ ಶಾರಿಫ್ ಎಹಿಮ ಮೀ ಕಹಲ ಮೀ ಮಡುಮ್ಯಾತಿರಿ ರೋಲೆ ಕುಳಂವಿಮ ಉಂದಗೋವಿ ದೆನ್ ಮಿಹಾರ ತೀರಿ ಏಕಮ ಹೇಣಿ ಫತ
3: ಮಿಹಾರ ಹಮ ದೆತಿನ್ ಕೆರೆಕ್ಟರ್ ಎಗತ ಕುಳೆವಿಜ್ಜ ಮಡುಮ್ಯಾತಿರಿ ಕೋ ಎಹಿಮ ಏಕಮ ಸ್ಕೋರೆ ಹೋಮಿ ಒತ್ತಣಿ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදී නමුග අබදුවස්
1: රීතු අබදුවස් රීතු

ගොඩාාව කිබුර රුමකි මූමිනුන්ග සිෆයින්නු බොඩා කමකි ඉන්සානායජ්ජහේ ඉජතිමායි බලි තහුගෙ තෙරෙන් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරවැරිවේ බොඩාාවගෙන්වා මීහාගේ ගාතුගා එහෙම්මි හොන්නකි එවවෙස් අගෙන්නේ නිකමැති බයි එකහල මීහුන් එහෙම් මීහුන්නා මුආමලයික් කොරානී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකි ಅತಿ ವಜೀಫಾತಕಿಂ ಅದಾ ಕೊರಮುಂದ ಬೈಕ್ ಕಮುಗಾವಣಿ ನಮ ಎಮೀಹುಂಗೆ ದಶುಗಾ ವಜೀಫಾ ಅದಾ ಕೊರಾ ಮೀಹುಂ ತಿಬೇನಿ ಅಬದುವೆಸ್ ಪಿರುವೆರಿ ಹಾಲತಿಗ್ಗ ಎಯಿ ಎಮೀಹುಂಗೆ ವೆರಿಂಗೆ ದುಲುಂ ಬೇರು ಎದಾನೆ ಹುತುರು ಬಸ್ತಕಿಗ್ಗೆ ಸಬಬುನ್ನ ವಜೀಫಾಗ ದೆಮಿತಿ ಬೆವೇನೆ ಕಮುಗೆ ಯಗೀನ್ ಕಂಕುಡ ಕಮು ಎಕಮುಗೆ ನತೀಜಾಯಕಿ ಎಫದ ಮೀಹುಂ ಹಿಂಗಾ ಆಫೀಸ್ ತಕುಂ ರೈತುನ್ನ ದೇಂಜೆಹೆ ಅಖಿದುಮೆ ಎದ್ದುವಹುಂ ಅನೆದ್ದುವಹ ಬೊಸ್ಸುನ್ ಲಮುಂದಿಯು ರೈತುಂಗೆ ಮೆದುಗ ಹಮನುಜಹುಂ ಉಫೆದುಮ

එකල අංග වහයි කුරෙව්වේ හම කශවරුම් එකං එබහි මොකද්ද ස්වගම්වා රශුග බිම වනුම් එවරංග මච්ච හරාම් කුරබ්වාෆාවේ සාලී සහරවාන් දෙන දෙවේ නුදවේ තන නේගි බිමගා බෙහිගෙන් එවරෙන් උළුමශෙ ෆහෙ ෆාසකුයි කවුමුගේ මීහුන්ගේ මච්ච කලේගේ ෆානු හිතාමනු කුරබ්වාශේ.